පහ එකන්ත වානකං කශවරි බිරුවරි එම්මෙ අඩකුන්නේ පහ එහාරුන් එවරන් තෙදුවේ බලන් තිබේනතේ.

0: අංගෑදී උගන් නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
1: තෙදුවරිකම්මායකු
0: එකවරි කමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්ම ගාතුග දිවහිරාච්චයක අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ඩස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙග හර්ඩස් FM බෑන්ඩ්
2: ಗಡಿ ಮೆಂದುರು ಬಾರ ಗಡಿ ತಿರೀಸ್ ಮಿನಿಟ್ ಅಡು ಅಸಮಂತ ಗೆಂದವನಿ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು
3: ಅಲ್ಗುಣು ಮೆಂಗೆ ಪ್ರವಾಮ್ತ ಹಮ್ ಜೀಫಾ ವಾಗತುಂ ದೆಂಗೆನಸ್ತೇನಿ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ದಿವೆ ತರ್ಜಮ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ದಿವೆ ತರ್ಜಮ ಮೇದು ಗೆನಸ್ತೇನಿ ಸೂರತು ಸಾಫಾತ್ ಎಗಾರವನ ಆಯತುಂ ಫಶಾಯಗೆಂ ಎ ಸೂರತುಗೆ

0: මගුෆුරෙද්දීමුයි. අදි හැම කශවරුම් තිමම් මෙම් වී මගු හුරෙදිගෙන්වා බයකුකම් වේ.
1: فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ.
0: සහේ හැම කශවරුම්

0: මාදූනි බිස්වදයෙන් එකඹලුම් වේ.
1: فأقبل بعضهم على بعض يتساءلون
0: فه එකකු අනෙකකා සවාල් කුරමු. එවරෙන්ගේ එබ්බයකු අනෙබ්බයකා කුරිමතුලා අන්නානතේ.

0: ගෙතෙරෙන් බුනා මීහකු බුනා නැතෙ හම කශවරුන් තිමන්නායන් එක්වරියක් වී
1: يقول أئنك لمن المصدقين
0: إكويريا بني أولتي هما كشورم تباواني قيام دوسانانيكم تدكرا ميهنجي ترينهيه

0: එකලේගේ ෆානට්ටකා බිනායෙන් හදාශ අදි එතනත් දරු අලා රෝකොෆා දෙං ගද අලිෆාන් ගණුග තෙරෙන් එකලේගේ ෆාන් එල්ලාශි
1: කීරිත් කුරවානුග දිවේ තරජමයන් දෙම මිගෙනස්තිනී සූරතු සාෆාත් එගාරවන ආයතුම් පශයගෙන් එ සූරතුග නොවදිහ හැබ්වන ආයතුග නියල තර්ජමා විදාල දෙවාාවනි ඩොක්ට. මොහොමද හනී
2: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයේ අඩු

0: ए बिनागे एब्बैं अनिब्बया बारा गदकंदे फदान
1: මේ දිවහිරාජ්‍යගඩු දිවහිරාජ්‍යගඩුන් තිංගඩි තිරිස් අමිනිටු ගමිගෙනස් දෙනි මේදගේ අසුරු නමාද වගුතුගේ බංගියා බංගෙදුවා
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: මේදුක ප්‍රෝග්‍රෑම් ගමි බෑවරවෙකු දෙන්නකි මලායා, සයිනා, මයුක් අදි බාතින්. මේ කුදින්නයකේ මේ ප්‍රෝග්‍රෑම් ගෙනස්තිනී තියකුදින්ගේ මරිම් මාන්ටි. මේ ප්‍රෝග්‍රෑම් උෆෙද්දී නසත්තත්ත හුරිහා කුදින්නවෙස් උෆාවිර වගුත් කොළකන් එදමු වකිවෙලාන. වස්සලාමලෙකුම්.
1: ತಿತ್ತಿ ತಿತ್ತಿ ಕುಚ್ಚೆ

ඒකතර ගෝදර තෙරේ ගොර ෆොනවා දිහම දැස් වෙන කුලමතර කොණ්ඩේ බොල වන්නනි කුලමත මඩ කුලන කොන්තර බොලත් ඇති අත්ලා කුර ෆොනවා අලි බොලක් ස්ටිවෙනි ෆ්‍රාන්ස් කුන්තරිය එන සහතු දිය තෙරේ බොලත් ඇති කුරි ජේලා තී තී පුරි දිසේ තෙරේ කුන්තර කය දෙ කොන්ද නට්ටුවා කුරි දේලා වන්න මසේ කුරි කාර දි කුන්තරිය සවකුනේ වෙට්ටුනි Tiris a minute kula ifa ngiro. Detem pe bistim ka dan. Pong tere di fe jome. Morko morko jom fatu isai sa kontrol ko def. Tang kola arimati mazrai enam skume ti marko lang ho sob vis number bol dibuni. Eno eno bol kontrol ko def tang kola fatu ki isai half midasa isa. Kuri hakimi ten gol fkare konte diuma ki. Ba kola fatu e tren keeper keeper bonu bonu kontrol ka kore mazrai half midasa. Mazrai bol ha kuri jela masai kon kuri jela ti ti kuri di fi. Kuntere kan bolha kuri ngas half media sab jela kuri ti ti ta kol fahat hari mati biro ha kyan kuntere di Diaz Diaz no te bis number oi Carlos Carlos back kol fahat Diaz di jas control kol dafa kuri fonwa moda fahat ka morko kuntere kolum da kom fa ko deve ane ka keeper bono bono kuri mere pero isai sab control ka kuri jela ti ti kuntere ka di fi ne bis fahat ඔනයි හොනේ කොන්ටෝක කුරිය ෆොනවා ලෙෆ්ට් තීතේ වලට බලා කුරිය මෙතුමා කාරේ කොන්ටේක ඩිෆෙන්ඩර්ස් කුරිය මෙතුන් හොස්ක කුර ෆොනවා ali බෝලා බෝල හැම් වන්නනි ඇස් වාදිකෙන් කුරියන් අසේ ඉරකා ජෙහිලා තීතේ කුේ ඩිෆෙල්ට වන්න දෙ කොන්ටේරිය නගාදින් ෆොනවා ali බෝල කාරේ කොන්ටේරිය ඩිෆා කුරිය ෆ්‍රාන්ස් කොන්ටේ ඩිෆා කුරිය බෝලක සේරේ තේ ෆොනවා ali බොදු වරුක කොන්ටේ ෆොනවා ali බෝල දීගතු ගොස් බේ 39 මිනිට් කුලයිෆ 39 මිනිට් ෆෝර්ත මහාෆු කුලයිෆ නිරෝ දෙටින් ප්‍රේබිස්ටිම කල්දාන මුචේ Gol kurmati France kunteri. Area bear jasadi. Tinna bol Lucas Lucas control ko the ball fan puri jela puri. Asti tin half media sa bearo ga carry. We number 2 2 by kal fahat jasadi ne jasadi ba sa control ko the puri etre. Deot Deot ball fan puri jela fari mati bearo ga carry. Kunte kunte kunta ka ba kal fahat ne deot Deot ball fan puri jela ta kol etre jasadi ba ball fan puri post Lucas Lucas Medina kare ball fa kuri jela kuri tumar kolla ke buri punter huru mek tang fat Saliba France half me das Saliba Evers fat an kas deot det control kolla kuri fonwa de tumase control kolla kuri jela kas sensa ka tere baden kuri ngas kuri kunde kunde var rit ko bala kuri deep kunter ka var rit kuri etre Mbappe Mbappe var kuri kunter den jasa ro fat mor ko kunte bola ti atla ba ko fat Saliba Saliba Evers fat Mazrai Mazrai tiritir kuri dif me dona kare kunter ka var rit ko bala du fas wanna ne as me to hos ko badiche badif ta ko fahat jela ba ko fahat ha me da sa man ka sen kunter ke dini ene was fahat mazrai mazrai kuri kunter ko da farimat be ro kare kunter dif be fahat mazrai mazrai kuri san sa kare mat du fa kunter dif kunter ka kuri fono wala fi sab 20 number sala hatin sala hatin kuri fono wala me dona kare kas mor ko kunter bola atla ba ko fahat mazrai mazrai kunter ko da kuri fono wala mas ko kuri dif me dona kare hakimi Hakimi back of Fata, Isaiah Contoka, Kuki Pedro Hosko, Diaz, this Contoka back of Fata, Hakimi, Hakim Onahi, Onai Contoka, Hakim, Hakim Xonai, Onai back of Fata, some second Adimitan of Fat, Morko Half, Mazaraya, Mazaraya Contoka, Kuki Pedro Hosko, Kurisola, Timbol, and one and equal to Marco and Kuntrebury, and a Kurifonua, the Bolfato, Furans Kunta, Difago, and Jim Furans Kunta, Kurisago, and Lifijong. The Morko Hanos, Bolhangusko, Sova Caridia, Hataro number. Deot up open mekano kuri kosagul ke li fecho 40 minute for the half kulifa the team kuri bistim kan ji dane mite borko konte kuri fono ab sans ere terem bolat def france konte atef tan kofat vero na kan kontre ve difen kontro kon da ever fat atro number deot jet bol kontro kuri fono ali bolya borko konte hoda masse kuri borko konte kuri kosagul ke li fecho france borko ka an number ona hi kuri kosagul ke 40 minute kulifa Salis a minute for the half of Kulay from the team for every team called Lanuce. Montere, France Conte, Bolfa Kurijela, Sensa Arimati Kuribani, Saliba, Bakrofat, Kunde, Kunde, Kontrako, Lapuri, Dip Mbappe, Mbappe Fonua, Dimble, and Dimble Kadi Conte Bol, Difako, Fonua, the Bolas, Biro Akari, Morco Conte Bolta, Kuri Fonua, Kuntereka, and Funda, Bakrofat, the Sand and Kuntereka, and ever Kurian Skat, the Conte Boma, the Kuri Fonua, the Bokadi Conte Bolta, Bakrofat, the Sand, Biro Akari. Kurian etere han number eno yene kontrol ka konvarnani badilah back of fat imrola back of fat en kontrol gan kurio dinu badlo ko back of fat etere keeper keeper kontrol ka kurin isaya ngere bero isa morko kontre isa back of fat etere keeper keeper ka isaya isa ka demba me ka nattu wala fa kurio fono wala me dro ka fono wala bole bole masse ko kontre ka fa ko hakimi du fai hakimi bole gelduni bola ri mati be par rit ko hakimi ka de kontre nattu wa kurio du ga ka te nas nattu jassali bol tan bola ari mati jassali bero Hopefully that's all.

කනාදීම මොන දෙපොතරිය එනකුරු මතු තේ තනගාදීන් බෝලය බෝල ෆොනුවල් මාසෙක උපකාරයි කොද මේක ජී වේරේ පාත කීපර් කීපර් බෝණු 80 මිනිට් කුලවිච්ච 80 මිනිට් කුලේ ෆේරෝ දෙදන සොන්දන කුරි ෆ්‍රාන්ස් වරක කොන්තේන බෝල හැ කුරි ජින කුරියන් ගා ස්තිරති කුරි ෆොනුවල් ෆාෆ් මිදයි සාම් බෝල හැ කුරි වන්න නියස් මෙතෝ හොලස්කොප් වරක කොන්තේ කුරි තීත්‍රි ගොනා හිය හාෆ් මිදයි සාම් ෆ්‍රාන්ස් හාෆ් තේ Kurin Marco dah rembel rembel dengan natua dengan kau tengah natua kurin half medium ber kurin jedaf tang kolfah tu rebiota rebiot kontrol kau dah kurin phone wadaf arimet berorak kari hakimi hakimi kontrol kau kurin phone wadaf kau tereka dan kurin arimet tem kau tereka bola kau suara ni half medium ber kurin jedaf orang naga dengan macam natua wadaf wadu itu macam natua wadaf tang kolfah tu anak kau tereka dan kontrol kau dah kari kau tereka di sini kurin matmeter phone wadaf bola fahat kau tereka bola di fah kurin bola arimet tengah utas bear wang yang naga utas bear Area medan di mana France half terem Morocco di failu, 80 minit kulai fa, 80 minit kulai fengiru, dengan sunnah nukuring France, Morocco gelu, Morocco ke tiga nombor Zakaria, kulai illah failu, naga itu masih kurang kaya dekonti nasabah nukuring Fonua lewat nui, kaya de France konti nego sedaf di fejo, Fonua tema France konti faul nukuri enas kulai orang dua kali Zakaria bol di rumah ki. Zakaria bol gel demi aki, ini sahaja yang kesi dini. Johor, Morocco, Erebeer, kuri fonwa dan fon sahaf kira. Morocco, Leif, Johor, kuri fonwa dan dia Hakimi. Ati he eminent kuli Leif. Erebeer, orang spear orang ka sahaf ke kuli orang ka diteri, sahaf kuri fonwa dan matmat diteri fonwa di bola. Mifar kaya di konte faya jehda firitne. Fahat France konte di faya kuri bola. Morocco konte atta baya kul fahat jesar san sa katere ure biot. Amiro bitei. Amiro konte kuri hakimi hakimi ko sawite banna ke dani. Hakimi adis hakimi. Hakimi kuri diere kaya konte di fen konte ko kuri banna ne. Wadi fa kuri tiri tiri. De fa erite bam fahu hakimi ya kuri kusha kuri kini fuji tiri. Erite banna di konte bola di bungana mis enang e bola. Mifar kaya nuwadi dan kambada. Ever Rangolo got a key, Jehun didn't come up, Jehun didn't come up with the only Dini Rehu, Eric Carrin, if a John Crefonoa and Gus Hakimi, Eric ever a Carrin, if what Jehun, Adi Deminet Kulay from Michigan, Adi Deminet Kulay from the Denison Kulay in France, if a John Crefonoa and a Captain Hakimi, Hakimi just said Eric Carrin Contereca, and Crefonoa the Bola keeper guy, Atojevadi. Eri terbentuk ni kari ke kunci dia difa aku. Baru ni itu ko follow ada pola keeper difa aku ni. Keeper tu kunci fail terbentuk bola kari guru France kunci dia difa aku ni Morocco kunci first tu nanti. Anak es Morocco kunci bola yang warna masih kurang ni. Difa aku kari dia kunci fail jadi dah tiba tu spare. Adi hati minit kulai difa. Adi hati minit kulai fengiru. Dengan sunnah nukuri France. Anak ke corner Morocco di Morocco ke hatar orang corner macam ke awal corner komite mereka hatar corner di. Adi 10 minit kulai fa. France de Morocco ke dalam macam. Adi Mbappe feu mak kuli ke. Nara captain ke tu ka kulem dari seorang per goalkeeper. Lagi. If a corner nagani Morocco hakimi naga di corner erete bodu fonu adi bola dandi kyalde berang edi ei mara rit kon bodu kure fonu adi enoi fonu adi bola der daangada maasi var rit kon hakimi naga di corner bodu fonu adi bola dandi kyalde fas ber daangada maasi talbi febi mar Morocco Kalbi Baluga, Kulen Kuti, Satara number, Spy. Amir Spy. Oruko Kuntin, Bolka Kuri, one number, say Kuri. I'm with Bolbeer in the field. Anak itu Morocco kontak tak kuri di, mereka akan onahi.
ඕනා එකයි දෙකුන්දේ නට්ටුව බෑකෝල් පහත ඉදින් ගෑකනක හාෆ් මිදෑසම් කුන්තරේක අට්ටිය හතර මෙට් කුලේ ෆ්‍රාන්ස් දේ මොරකෝ එකදන චිකුන්තරේ මොරකෝ ගහකිමි මස්රායි මස්රි බෑකෝල් පහත දෙසර් සෙන්සා කතරේ කුන්තරේ බෝලසන් කුරි ජේලා කුරි තීරිත වරිතු කොලා කුරි දීප් කුන්තරේ කොන්ටෝ කොලා කුරි දීපේ අනක ආරිමති අබින් අම්නිත නගා දි බෝල් කීපර් කුමාර බෝති කීපර් මෙග්නන් බොලත් ලැප් කුරි ෆොන් වාලක් මෙතුනා කැරි කුන්තරේක එන්න බෝල් ෆැක් කුරි ගොස් මෙතුන හොස් කොබනේ කැරි දැස්සා පමරබත් එක නට්ටුව කුරි ගොස් එරෙතර වන්නඟ දෙනි නට්ටුව වාලක් තීත්‍රි කුරි දී ෆේරෙතර වන්න දෙ කුන්තර හොස් කොන් ෆොන් වාලි බෝල් දිතන් කැරි දැ අමාසුන පේර ගෝල් වා අමාසුන දන් කැරි දැ පේර මේ දිවර රීති කොන් එකාර නම්බර් ෆොන් වාලි බෝලෙන් ඔදිසේ ඔදිසේ දිනි සිද එරෙතර එරෙතර ෆොන් වාලි බෝල ගෝල් අමාසුන පේර දී අඩ්ඩිය ෆස්ට් මිනිට් කුලේ ඉෆා දෙදන සොඳන කුරීගා ෆ්‍රාන්ස් ගෝල් කුරුමති කුරේ ෆොනවාද දී ෆයිජොන් කුරේ ෆොනවාද එනමස් ඒකි කුරි ෆ්‍රාන්ස් කේ දෙ කොන්ත්‍රි එරතේ වලති මොර්කෝ කේ අලු කුරේ ෆොනවාද ඉගි මර් කුණ්ඩේ ෆේබි කුණ්ඩේ බදුගා දෙ නම්බර් කුලේ නිකුති කෂ්ටෝ දෙනමර කුෂ්ටක ලන නුකුති බෝල එක කුරි ජේදනි මොරකෝ කොන්ටේ තන මොරකෝ කොන්ටේ වෙට්ටිජ බෝල දෙන සීදා ෆ්‍රාන්ස් කොන්ටේ යා ෆ්‍රාන්ස් කොන්ටේ බෝල කුරි ජේදනි කුරිnga සෙන්සගතේ වදේ කුරිnga සාෆ් මිදාස ජේල කොන්ටේ මොරකෝ දන කොන්ටේ නට්ටුව වන්නනි කුරි තීප් තීප් තින් ඒ රකාර ගු ඩෙම්බල් ඩබ්ලිව් කුරි ෆොනවාස ෆාත බෝල අත්ලි ඉසා අත්ල කුරි මෙදුන කැරේ කොන්ටේ දී ෆවර් පාර දු ෆස් සෝල නම්බර් වන්නනි ගාසිම් යාසින් යාසින් කුරින් හාෆ් මිදාසම් බෝල හඳ මාසෙක් කුරි ෆාතුන් ඩෙම්බල බෝල ටැෆි පරපර දු ෆස් අරමති ගස් ඩෙම්බල නහ කුන්තරින් ඒ ඇසෙත වාද නගා දින් ඩෙම්බල වන යන ෆතර මත කුරි ෆොන වාදි බෝල කීපර දි පා කුරි කොනද කා පා කොල ඇර්ත වාද හොරි හනමස් ඒන ලිබේව රනුයි කීපර දි පා කුරි දි පාර නම්බර් බෝල ෆෑම් වාදි ෆා කුරි ෆොන වාදි බෝල අද පා කොල ෆොන වාදි තුරු කුන්තරේ වාද හොරි ඇරෙතරේ අට්ටිය හැම් මිනිට් කුලේෆා අට්ටිය හැම් මිනිට් කුලේෆෙන් ඉරෝ දේශමම කුරින් ෆ්‍රාන්ස් ෆ්‍රාන්ස් ගේ ෆස්ට් රන කෝනර් මිච් ගේ නොවන කෝනර් ෆ්‍රාන්ස් කෝනර් නකර හතර කුන්තරේ මොරකෝ එරෙතර නගාති කෝනර් පාතු පොදොන් ෆොනවාදි ෆ්‍රාන්ස් කුන්තරේ කොලස්තර මත බේරන් ඇදියේ ෆ්‍රාන්ස් ගේ 22 නම්බර් ඔනවා අදි පෝල හොනස්තන මෙති බේරතිය ෆ්‍රාන්ස් කේ වාස් නම්බර් මෙට ඔනවා අදි පෝල කොමතේ මොරකෝ කොල්තේ මොරකෝ හාෆ් තන කුරිය තිරිදී සෙන්සකල් බේර මස්රායි බෝල හැ කුරිය ජේන කුරිය ගස් මෙතු හොස් කෝ වන්නේ වදලා තීති කුරිය රහීමිය රහීමි කොන්ට්‍රෝ කොල කුරිය මඩකොල ලැබු කොන්තරේ වෙන නට්ටුව නැත්තම් කො ෆාත මෙදුනා කැරි මස්රායි මස්රායි කොන්ට්‍රෝ කොල වද හුරි කොන්තේ දී ෆෙන බෝල හැ කුරිය ජේලා එනෝ යේ කුරිය හකිමිය හකිමි කුරිය තීති තෙන් අරිමති හාෆ් මෙදාස බේරෝ ආ කැරි කොන්තේ දී ෆෙන කොන්ට්‍රෝ කොල මඩකොල ලැබු කොන්තේ නට්ටුව ලැබ බෑ කොල ෆාත දීලා එතරෙන් කොන්තේ ඔනාහිය ඔනාහි තන් කොල ෆාත ජේලා කයි දෙ කොන්තේ නට්ටුව කුරිය කොන්තේ දී ෆෙන වරිත බද කුරිය හෙල්ත වන දෙ කොන්තේ දිනිය සල් බල ෆාතු කීපර දිනි කීපර් ති ෆාකුරි බෝලස් මෙදුන කැරි අරිමති බෝල තේරෙකේ දී ෆ්‍රාන්ස් හාෆ් කරේ අට්ටි අම්මිනට් කුලේ ෆා දෙදන සුන්දන කුරීගා ෆ්‍රාන්ස් මොරකෝ කුල්ත මොරකෝ සතා නම්බර් අමීන් බෝල හැ කුරි ජේලා කුරිය තේර නම්බර තේර නම්බර කුරිය ෆොන වාද මසේ කුරිය ඒරක ජේලා තකු ෆාත ඔනාහි ඔනාහි කුරි මතු ඒතර ෆොන වාදි බෝල කාර දි කුන්ත කා ජේ පැස ඒතර ෆාත කීපර් අට්ටි හ නෝ මිනට් කුලේ ෆා ෆ්‍රාන්ස් දේ මොරකෝ කදල් නිචේ පුරේ මිදෙනි FIFA World Cup 2026 ක ක්වාටර් ෆයිනල් දු ෆොරත මෙජු ෆ්‍රාන්ස් අධි මොරකෝ බද ක්‍රාන්ස් කි ක්ලෝ එන ෆෝග වෝල්ඩ් කප් එක මිදේ ටීම් සෙමි ෆයිනල් බද කුරි එමෙච් එස් නෙමෙ කිතේ දෙදන් සොන්දන ෆ්‍රාන්ස් කාමෙ ඔකෝගේ අධි නියහර උඹාරතු ක්වාටර් ෆයිනල් ග බද කුරා මෙජු හොනි ෆ්‍රාන්ස් ආ මොරකෝ එමෙච් එස් ගෑකන ක දේශ මකු මෙචු නිවෙන් දනි අට්ටි හ නෝ මිනට් කුලේ ෆා දෙදන සුන්දන කුරි ෆ්‍රාන්ස් ෆ්‍රාන්ස් ගේ ජෙහොම් කුරි ෆොන වාදනි
බේරුණා කෑරින් කුලී ෆොනවා නස් අට්ටිහ 9 මිනිට් කුලීෆ තෙ 9 මිනිට් කුලීවිගින් 5 මිනිට් දෙකී දරවුත් දේශමක කුරීගා ෆ්‍රාන්ස් ෆ්‍රාන්ස් කොන්තේ මොර්කෝ හාෆ්තේ වදෙන් කුරීගා සහාෆ් මිදයා සබ්දයා තංගු ෆාතන් දෙම්බලේ දෙම්බලේ කෑරි අෂාණම් බොරු එම්රි එම්රි කුලී ෆොනවා බදෝ බෑක් ඔෆ් ෆාහද ගෙසා දෙන් කුන්තේ ගන් කුල චෙම්සා කතරේ ගුරු කුන්තේ එම්රි බෑක් ඔෆ් ෆාහද ගෙසා හාෆ් මිදයා සම් ගස් ගුස්ට ගුස්ට ගුස් ෆාත් ಉಪಮೆ ಕಾಣ ಉಪಮೆ ಕಾಣ ಇರತ್ತೆ ಕೀಪರ್ ಕೀಪರ್ ಬೋಲ್ ಕಂಟ್ರೋಲ್ ಕೋದ ಮೆಗನಿ ಕುರಿ ಫನುವಾದ ಫನುವಾದ ಬೋಲ್ ಆಸ್ ಮೆದು ಹೊರಸ್ಕೊ ಆರಿಮತ್ ದಾಂದಿ ಬೋಲ್ ಆಗುತ್ತೆ ಆಸ್ ಮೆದು ಕಾರ್ಯ ಆಗುತ್ತೆ ಬಿ ಮೊರ್ಕೊ ಗೈದು ಫ್ರಾನ್ಸ್ ಹಾಫ್ ತೆರೆ ಗೆಲ್ಲನಿ ಇತ್ರೋ ಗುತ್ತೆ ಕಿ ಹಾ ಮಿನಿಟ್ ಇತ್ರೆ ಗ್ಯಾಕಟ ಸಾಲಿಸ್ ಕೊಂತ ಕುಳುವಿಚ್ ತೆಲನ್ ಸುಂದರ ಕುರಿ ಫ್ರಾನ್ಸ್ ಹಾಫ್ ಮೆದು ಪರ ಮೆದು ಕಾರ್ಯ ಮೊರ್ಕೊ ಗೈದು ಮಜರಾಯಿ ಕಂಟ್ರೋಲ್ ಕೋದ ಪುರಿ ಜೇದಾ ಪುರಿ ತಿರಿತಿ ಮಾರಿಬತ ಹಾಫ್ ಮೆದಾಯ ಸಾಮ್ ಅಮೀನ್ ಅಮೀನ್ ಕೋಚ್ ವನ್ನ ನೀರ್ ತೆರಿಯ ಕೊಂತ ಮಡಕ ಕೊಂತ ನಟ್ಟು ಅಪ ಅಮೀನ್ ತಕೊಳ ಪರೆ ಡಿಯರ್ ಕಾರಿ ಕೊಂತ ದೀಫಿ ಎನೇಬಲ್ಸ್ ಪುರಿ ಇರ್ತರೆ ರಹೀಮಿಯ ರಹೀಮಿ ಏರೆ ಕಾರಿ ಕೊಂತ ದೀಫಿ ಎನೇ ಪುರಿ ಇರ್ತರೆ ಬನ್ನ ಇರ್ತರೆ ವದ್ದ ಪುರಿ ಕಾಂತ ಕೊಂತ ನಟ್ಟು ಆ ಪುರಿ ಇರ್ತರೆ ಫನವಾದ ಬೋಲ್ ಫಾತ ಫ್ರಾನ್ಸ್ ಕೊಂತ ದಿಫಾ ಕೊಂತ ಜೇ ಬೋಲ್ ಬ್ಯಾಕ್ ಬೋಲ್ ಫಾತ ಇದಿ ದೇವತ ಸ್ಕೋರ್ ತಪೆ ಲೂಕಸ್ ಫೋನ್ವಾದ ಬೋಲ್ ಬ್ಯಾಕ್ ಬೋಲ್ ಫಾತ ಸ್ಕೋನರ್ ಫಸ್ಟ್ ಫನ ಕೋನರ್ ಮೊರ್ಕೋ ಇದೆ ದೇವನ ಕೋನರ್ ಮೆಚ್ಚುಗೆ ಒಬ್ಬ ಬೇಕು ಫಸ್ಟ್ ಕೋನರ್ ಸತಾ ನಂಬರ್ ನಗಾದಿನಿ ಅಮೀರ್ ನಗಾದಿ ಕೋನರ್ ಫಾತ ದಿಫಾ ಕೊಫಿ ಏರೆತ್ತರೆ ಫ್ರಾನ್ಸ್ ಕೊಂದು ದಿಫಾ ಕುಬ ಹಾಫ್ ಮಿದಾಸ ಮಜರಾಯಿ ಕೊಂಟ್ರೋ ಕೊಲ ಕುರಿಯ ಏರೆಕಾರಿ ಒನಾಹಿ ಒನಾಹಿ ಕುರಿ ತಿರಿ ತಿರಿ ದಿಫೆ ಇರ್ತೆ ಬಣ್ಣದಿ ಹಕೀಮಿ ಹಕೀಮಿ ಕುರಿ ಏರೆ ಬೇರೆ ಕೊಂತ ದಿಫೆ ಕುರಿ ಏರ್ತೆ ವದಜ್ಜೆ ವದ ನಗಾದಿನಿ ಅದಿ ಕುರಿ ನಗಾದಿ ಬೋಲ್ ಫಾತ ದಿಫಾ ಕುರಿ ಸದೀಬ ದಿಫಾ ಕುರಿ ಬೋಲ್ ಅರಿಮತಿ ಬೇರೋ ಕುರಿ ಫ್ರಾನ್ಸ್ ಕೊಂತಿನ ಬೋಲ್ ಕೊಂಟ್ರೋ ಕೊಲ್ಲ ಪುರಿ ಗೋಸ್ ಮಿದ್ರೆ ಹೊಸ್ಕೊ ಬಣ್ಣ ದಿ ಕೊಂತೆ ದಿಫ್ ಏ ಬಾರ್ ನಂಬರ್ ಬಾರ್ ನಂಬರ್ ಕೊಂಟ್ರೋ ಕೊಲ್ಲ ಬಾಕೋದ ಈ ಬಾಕೋದ ಪುರಿ ದಿಫ್ ಎತ್ತರೆ ಡೆಂಬಲಿಯ ಡೆಂಬಲಿ ಪುರಿ ಫುಣವಾದ ಮಸೆ ಕುರಣಿ ಪುರಿಯ ಕಾಯ್ದು ಕೊಂತೆ ನಟ್ಟುವ ಬ್ಯಾಕ್ ಆಫ್ ಫಹಾದ ಜಸ್ಸಾಲ್ ಸಣ್ಸಾಗ ತೆರೆ ಗುರು ಕೊಂತೆ ಪುರಿಯ ಮೆದು ಹೊಸ್ಕೊ ಪುರಿ ಗುಷ್ಟ ಗುಷ್ಟ ಪುರಿ ದಿಫ್ ಅರಿಮತಿ ಹಾಫ್ ಮಿದಾಯ ಸಾಬು ಎಗಾಣ ಒದಿಸೆ ಒದಿಸೆ ಪುರಿ ಮೊರ್ಕೊ ಹಾಫ್ ತೆರೆ ತಮ್ಮ ಫಹಾದ ಜೇಲ ಮಾವೋಡ ಫಹಾದ ಉಪಮೆ ಕಾಣೋ ಏ ಸಣ್ಸಾಗ ತೆರೆ ಏನೆ ಪುರಿ ಸಣ್ಸಾಗ ತೆರೆ ಗುರು ಇದ್ರು ಕೊಂತೆ ದಿಫ್ ಸಾದ ನಂಬರ್ ರೆಬಿಯೋಟ್ ರೆಬಿಯೇಟ್ ಪುರಿ ಮಿದ್ರು ಆಕಾರ ಬೇರು ಆಕಾರ ಕೊಂತೆ ಪುರಿ ದಿ ರೆಬಿಯೋಟ್ ಹಾಫ್ ಮಿದ್ರು ಪುರಿ ಮೊರ್ಕೊ ಹಾಫ್ ತೆ ಬದೆ ಕುರಿಂಗಸ್ ಏರೆಕ ಜೇದರ್ ತೆ ಫೋನ್ ವಾದಿ ಬೋಲ್ ದಿವೆ ಕೊಂತೆ ಬರ್ಕ ಫಾತ ಮೊರ್ಕೊ ಕೊಂತೆ ದಿಫಾ ಕೊ ಪುರಿ ಕೊಂತೆ ರೇಕ ಅಂಡ್ ಬ್ಯಾಕ್ ಆಫ್ ಫಾತ ಡಿಯರ್ ಕಾರ ಕೊಂತೆ ದಿ ಕೊಂಟ್ರೋ ಕೊ ಪುರಿ ದಿ ಹಾಫ್ ಕಿ ಮಿದಾ ಸಮ ಕೊಂತೆ ಕರ ಬೋಲ್ ಫಾ ಪುರಿ ಜೇದರ್ ಕುರಿಂಗಸ್ ಓನಾ ಹಿ ತಿತಿ ಕುರಿ ಹಕೀಮಿಯ ಹಕೀಮಿಯ ನಂಗ ಸೋಲ ನಂಬರ್ ಸೋಲ ಕೊಂಟ್ರೋ ಕೊ ಫಾಮಿನ್ ಕೊಂಟ್ರೋ ಕೊ ಪುರಿ ಮತ್ತು ಫೋನ್ ವಾದಿ ಬೋಲ್ ಅರಡಿ ದಿ ಸತಾ ನಂಬರ್ ಮೇ ಕೊಂಟ್ರೋ ಕೊ ಪುರಿ ವಣ್ಣ ಮಸ್ತೆ ಕುರಿ ಮೇ ಕೊಂಟ್ರೋ ಕೊ ಜಸ್ಸಾದಿ ಬೋಲ್ ಅತುಗು ಜೆಹಂ ಕೊಮ ರೆಫ್ರಿ ನಿಮಿ ಇತರು ಗೊತ್ತು ಹಾ ಮಿನಿಟ್ ಕುತ್ತಿರೆ ದಿ ಮಿನಿಟ್ ಕುಳೈಫ ದಿಲನ್ ಸುಂದರ ಕುರಿ ಫ್ರಾನ್ಸ್ ಫ್ರಾನ್ಸ್ ಗೆ ಒದಿಸೆ ಬೋಲ್ ಫ್ಯಾನ್ ದಾಮ್ತರಿ ಕ್ಯಾರಿ ದಿ ಕುಂತೆ ಕುರು ಕುಶಾ ಗುಳಿ ಲೀಫ್ ಜಮ್ ಫ್ರಾನ್ಸ್ ಫ್ರಾನ್ಸ್ ಕುಂತೆ ಕುರಿ ತಿರಿ ತಿರಿ ಮಿದ್ರ ಕ್ಯಾರಿ ಬಾರ ನಂಬರ್ ಬಕೋಲ ಬಕೋಲ ಬ್ಯಾಕ್ ಫಾತ ಜಸಾದ ಹಾಫ್ ಕ ಮಿದಾಸ ಕುಂತರಿ ಕನ ಕುಂಟೋ ಕೊದ ಎವರ್ ಫಾತ ಸಲೀಬ ಸಲೀಬ ಬ್ಯಾಕ್ ಬೋಲ್ ಫಾತ ಹೇಳ್ತಾರೆ ಕೀಪರ್ ಕೀಪರ್ ಬೇಕಿನ ಬೋಳತ ಪುರಿ ದಿಫ್ ಎರೆ ಬೇರೆ ಗುರಿ ಉಪಮೆ ಕಾಣೋಯ ಎನಕರೆ ಬಿದೆ ಮೊರ್ಕೊ ಕುಂತರೆ ದಿವ ಮ್ಯಾಕ್ ತಿರಿ ಕುರಿ ಫೋನೋ ಆದ ಬೋಲ್ ಟೆಂಬಲೆ ಟೆಂಬಲೆ ಬೋಲ್ ಹಾಕುರಿ ಕಸ್ ಬೇದ ಹೊಸ್ಕೊ ಕುರಿ ದಿಫ್ ಆರಿಮತ್ ತಮ್ಮ ಫಾತ ದಿಫ್ ಕುಂತೆ ಸೆನ್ಸಾ ಗತೆ ಬದೆ ದಿ ಕುಂತರೆ ಕುಂಟ್ರೋ ಕೊದ ಪುರಿ ದಿಫ್ ಟೆಂಬಲೆ ಟೆಂಬಲೆ ಕೊ ಸೇರ್ತೆ ಬಣ್ಣಗ ದೇ ಕೊಂತ ಮೊರ್ಕೊ ಕುಂತರೆ ನಾಟ್ಟೋ ಕೊಲ ಟಿಯತರೆ ವಣ್ಣ ದೇ ಕುಂತೆ ದಿಫ್ ಕುರಿ ಫೋನೋ ಆದ ಮದ ಕುರಿ ಫೋನೋ ಆದ ಬೋಲ್ ಕೀಪರ್ ದಿಫಾ ಕುರಿ ಕೀಪರ್ ಕಾಕೋದು ಜಸ್ಸಾ ಬೋಲ್ ಬೇರೆ ಕೊದಿ ಏರತರೆ ಏರೆ ಬೇರೆ ಫೋನೋ ಆದ ಬೋಲ್ ಆಹಿ ಒನಾಹಿ ಬೋಲ್ ಬ್ಯಾಕ್ ಆಫ್ ಫಾತ ಮೊರ್ಕೊ ಹಾಫ್ ಮಿದಾಸ ಕುಂತರೆ ಕನ ಕುರಿ ದಿಫ್ ಒನಾಹಿ ಒನಾಹಿ ಗೋಸ್ ವಣ್ಣ ನೇ ಹಾಫ್ ಮಿದೆ ಬರ್ ಕುಜಿಲೆ ಫಾರ್ಮತಿ ಒಬನೆ ಸತಾ ನಂಬರ್ ಸತಾ ನಂಬರ್ ದಿ ಜಸ್ಸಾ ದಿ ಬೋಲ್ ಕಾಯ್ದೆ ಕುಂತೆ ದಿಫಾ ಕೊಫ್ ಮಾಬೋಡ ಲಸ್ವಿ ದಿಫಾ ಕೊ ಕುರಿ ಫೋನೋ ಆದ ಬೋಲ್ ಗುಸ್ಟೋಯ ಮಿದ್ರು ಆಕ್ಯಾರಿ ಇತ್ರೋ ಗೋತ್ ಹಾಮಿಟ್ ಕುತರೆ ತಿಮ್ನೆಟ್ ಕುಳೆ ಇಫಾ ದೇಶಮ ಕುರಿ ಫ್ರಾನ್ಸ್ ಒದಿಸೆ ಬೋಲ್ ಫ್ಯಾನ್ ತಮಾಸೆ ಕುರಿ ಒದಿಸೆ ಫ್ರಾಯ್ ಜೆ ಹೆಲ್ಫ್ ಕೊಂಟ್ರೋ ನೋ ಆರ್ಬಿತ್ ಬೋಲ್ ಬೇರ್ ಮೆಚ್ಚುಗೆ 90 ಮಿನಿಟ್ ಕುಳುವಿಗೆ ದಿಕ್ಕಿ ಇತ್ರೋ ಗೋತು ಹಾಮಿಟ್ ಕುತರೆ ಹತ್ತರ ಮಿನಿಟ್ ಕುಳುವಿಜಿ ಬಾಕಿ ದೇ ಮಿನಿಟ್ ಕುಳುಗುತ್ತೇನೆ ಮೊರಕೋ ಕುಳುತ್ತೇನೆ ಬೋಲ್ ವಣ್ಣನೆಯ ಆತ್ಮಾತ್ಮತಿ ಕುರಿ ಫೋನೋ ಆದಿ ಬೋಲ್ ಕೀಪರ್ ನುಕು ಹುರಿ ಮತ್ತು ಫೋನೋ ಆದಿ ಬೋಲ್ ದಿಯೇ ಪುರತ್ತನೆ ಮತ್ತು ಬೇರ್ ಕೀಪರ್ ತಂಕ ಬೇರ ಅನುಕು ಹುರಿ ಏರೆತ್ತಿರಿ ಏನು ಬೋ ಮತಿ ಬೋಲ್ ತಿರಿ ಒಹೆ ಗೊತ್ತು ಫೋನೋ ಆದ ಮಿಸ್ ಮಾ ಬೋಡ ಮತಿ ಫೋನೋ ಆದ ಬನ್ನಿ ಪ್ರಥಮ ಮೆಚ್ಚುಗೆ ಜೆಹಿ ಗೋಲ್ ಮಹೇ ದಕ್ಕಾದ ದೀಪದೆ ಎಂಬಾಪೆ ಕಾಮೆ ಕುದಿ ಬೋಲ್ ಏಕ ಫಣಕ ಡೆಂಬದ ಕಾಮೆ ಕುದಿ ಗೋಲ್ಸ್ ದಕ್ಕಾದ ಯಾಕಡ ಕಮ ಹೆಂಗ ಹಿಸಾಬ ಎಕ್ಕಾದ ಗೊತ್ತಕ ತೆ ಗೋಲ್ಸ್ ಫೋನೋ ಆದ ಎಕ್ ಗೋಲ್ ಮತ್ತೆ ಅನಕೋಲ್ ತಿರಿಯ ಫೋನೋ ಆದ ಕುಂತರೆ ಮೊರ್ಕೊ ಕುಂತರೆ ಬೋನು ಬೋಲ್ ಫ್ಯಾಂಕ್ ಸೇರ್ತೇನೆ
Eriver nukumeda titin kuri di faf kumeda sabu kontrega isa isa kontoka kuri fonwa di bola amin meduna kari amin bolfan kuri jeda kuri fonwa dan fatare meti matmet kuri fonwa di bola onahi wadi heri france half te onahi meduna kari kuri kus half meden bor ko jeda fere kari satana bo satana bol fal tema masai kuri ne bolo gibi jiden di kuri kari kuri kontrega na kari bolo hoto ngol satana bor amin kuri kusa kuri di sejo France France half train pure fonwa de re kana de itro the hamit pitren first minute 30 sekund kole baki 30 30 sekund desmo kuri France

0: ඉල්මිනූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුණියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ.
1: තුළහෙෝ ෆුතුන්තෙරි උෆාවිරදිරුල්මකක් රාස්ථා ෆහිකොත්තේ.
0: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලුවාදේ.
1: දිවහිරාජ්‍යයගේ අඩු
0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
1: අටිහ නුවෙන් මෙකහත් FM බෑන්ඩ්.